අදි මූසාගේ ෆාන් විදාළුවී තිබෑ මිහුන්නායි බිම්ගා වාහා එම්මෙන් ශුකුරු නුකෝ කාෆිරු වියස් ෆහෙ හමකශවරුන් අල්ලාහී ෆුදි වඩිගෙන්වා හම්දු ලිබි වඩිගෙන්වා රස්කලාංගිකං කශවරේ.

0: එදිරුවාලා නැති ඒනායන් එදිරුවා ලෙවේනි වරං උඳගුලුන්නේ අදි හොරිහා ෆරාතකුන් ඒනාග ගාතම් මරු අන්නා නැති එකමකු ඒනා මරෙන්වා නැති අදි ඒනාග කුරිමතී ගාවනි ගදෆද විගම්වා අසාබේ
1: කීරිත් කුර්ආන්ග දිව තර්ජමයන් දෙමෙ මිගෙනස් තිනි සූරතු රඅදු 33 වන ආයතුන් ෆෂායගෙන් ඒ සූරෙන් නිම්මා සූරත් ඉබ්‍රාහීම් ෆෂායගෙන් ඒ සූරතුගේ 17 වන ආයතු ගෙනියලා තර්ජමා විදාල් දෙවවා ෆාවනි ડોક્ટર මොහම්මද් හනීෆ්
2: අංගාදී උංගන්නාදී මොනිෆෝයි ෆිලවා දිනුමුග
3: තෙදු වෙරිකම් මායකෝ
2: එකුවෙරිකම් මායකෝ
3: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාජ්චයගේ අඩු
2: එංහා සතරස්තේක සාලිස් නුවයි කිලෝ හර්ඩස් මීඩියම් වේව අඩ්ඩි හනුවෙන් මෙග හර්ඩස් FM බෑන්ඩ්
1: එම්ම සීදාවගෙන් වා තෙදු මගුග සාභිතුවෙ හුරුම
4: ඉස්ලාම් දීනුගේ අගීතා වරුකද කුරුම
1: දෙතුනියගේ හයයි පාච්චවරි කුරුම
4: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේගොතුන් දීනී ඉල්ම්වරින්නා සුවල් කුරවා.

එකමක එයින්කොම් මෙ වාහකයකුන් දස්කුරම් වී ආෆිලාව හාසිල් කොරම් වී ආයිබුරතේ.

0: ඉන්ගේදෝ මිරාවරු එක්කොක් කියල් දෙ මේ නොඩහන් තිබි කුදින්න එක්කොන්ගේත එක්කොෂෙන්නේ එකකු මේ රෑවර අඩු වනේම ඉංගිච්චද මේ රෑවරුක කුරින්දු කී එක්කොන් අදි දස්නුවනි හඳාන් නැති එම හඳාන් හොරි රෑවර කියල් දෙවේන කියලබ
1: Terima kasih.

0: ඉස්ලාමී තාර්හිල තෙරයක් කොරවේ දතුරු.
1: මුකද්දස් තන්තනා ඉස්ලාමී තවසේ බිනාකුරුම්ග මුහිම්මු දවරෙන් අදා කොෆාවා සමාම්වී තන්තනුග වාහකතල්.
2: ඒකමු බල්තීස්ගේ අස්තු රස්කං ඔති කොන් සරහත්තෙක් යාතෝ දෙනිගන්නන් ආකෝලොජිස්ටුම් වර පොඩු සමාකම.
0: රත්ත බිනාකුරි ගොතා එල්මං හිවර්දී පින්තවකා එල්මං හිත්ත ෆරාදිග.
3: කොමෙහෝම දුවහෙක්ගේ හෙඳුණු අක්ගඩි තිරියහුන්.
1: රිපීට් අංගර් දුහගි විඳුරු එක ජැහැර් අදී බුදතුහුගිරේ අක්ගඩ තිරීහු. එල්වා සතරස්ේක සාලස් නුවත් කළ හටස් මීඩියම් බේව් අධි අධ්‍යනුවේ මිකහටස් එම්
3: ඉන්තිසාර් කොද.
4: එවේ නෙනාල එරිහු තහම් මල නොකර එ උදකු තස්සපරවෙස් නොකරද එකමකු එකුළුනා එලෝබි එජස්වාතා ඒ හුසාසු මිහි ෆොරි පණ්ඩෝ වනි
1: මිහිතුගේ ලොයි පේති.
5: කොම්ම බුදදුවහේ ගැමෙන්දුරකුරි එගාර ගඩි ෆනර රිපීට් හම එරේ දිහගඩි තිරීහු.
6: එංහා සතරස්තයක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අටිය නුවේ මෙගහර්ට්ස් එෆ්එම් බෑන්ඩ්.
1: දිවෙහි රාජ්‍යයේ අඩු
6: ඉන්තිසාර කොඳගා
1: මිහිතුගේ ලොයි පේති.
6: කුලිවර ලෝත්පුරා ෆරහත්තක ખાસකෝ දිවිරාජ්‍ය ගඩුම් ගෙනස්තෙනි
7: කුලිපස් හෆ්තාගේ එමෙ ෆාහග කොල්ලවේ කුලිවර ඛබර්ත
8: ගස්ක රාජ්‍යක ෆුට්බෝලේ කොතේ නිම්මා පනුවාති ක්ලබ් තකු
6: ඒකි කංකොල්තහුගා කුලවේ මෙච් තකුම් පෙනුණු හෑරං කුරණිවි නතිජාත
8: ෆාහක් කොල්දානම් යුරෝප්ගේ ලීගුතහුගා දැන් එමෙ ෆහු මෙච්තක් කුලේගෙන් දාන තුවස්
7: ුවන් එතිලිටුන්ගේ උම්මේදේ වාහකතකා කාමයාබේගේ සිරුතකා කුරිමගු පට්ටම් වමුගන්න ගොත්ත.
6: කුරිය රේෆාවා මුබාර ඇත්තකා පෝරිකද මෙච්තකන් අවස් කලිය.
7: මිහුරි හා මෞදුමාතෙන් හිමනේ හෆ්තාගේ එම්මෙ ෆෝරිකද කුලිවර් ප්‍රෝග්‍රාම්
6: කුලිපස්
7: කොම්මෙ බුදදුහෙගේ හෙඳුණු දිහගඩි තිරීහුම්.
6: එංහා සතරස්තයක සාලෙස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් බේල්
7: අදි අඩිහනුවේ මෙගහර්ට්ස් එෆ්එම් බෑන්.
6: හමයිකනි
9: මේ සයින්සා ටෙක්නොලොජී ෆක්කා වෙෆාවා දුනියේ මිතනු ආහෝතක ආ ඊ ජාතුත ෆින්නා
1: ಸರ್ಕಾರ ಬದಲು ಕೊರೆಯುವ ಕುರಿಯ ಗೆಂದವ ಪ್ರೆಸ್ ವಿತ್ ಸ್ಪೋಕ್ಸ್ ವಗುತು.

0: කරා
1: එච්චි
0: දඥාමුන්
1: ඉංගවඩාන්නවන මිකමුග කොන්ස්පිරසි තිියරී නුවදිහ පසන්ට් හගේගේ ෆස් පසට නු ඒක හම ඒ විදාළුවී හම හොස්පිටලුන් මී හිවස් ප්‍රනවස්ට
0: තොනගේ මහදගේ බොඩි කොන්තාවන් තොනගේ කොන් චෙම්බර කොන්තෝ කේ්ගේ
1: නොක්ෂෝ පලුණු පීති හම ජයනොලො පිදුව සිද කොංචෙම්බර තිංචෙම්බර ඉදේ තාග එක කොංචෙම්බරකුන් තොනැගි ඒයි හම අලුගුණ කරනයගේ
0: එක මේෂු ගද සලු බැර සවාදන ස්මියතුක දෙවන ල ද දෙවන සවාදකේ මේ අශාර මේක මේ සර්කාර ගෙසටුන් එබවේ මේ අඩු නේචපක්ගේ හිමයිකු සරාදු කුඩකෝ මේ ගෙසට් කොෆ ගවයිද අදුන් ගෙසට් කොරි ගවයිද ගොලතුන්ගේ ප්‍රොටෙක්් කොරේ මේ සරහද කොඩකරම ගොල තිමවශය හු මසෙක්ර රත්තකු එ කම්බොඩු ල් කර බෙලු විදාලකොත බෙල ස්කල මශර නැතිකමගේ සරහද කොඩකරේ අද කවන්සිල්ලාව සෙබ සරක මශර කොනුවක්ම අගු සවාදකි ැනමගත මිසරහද කොඩකරේ අද කියවගෙන්ත මශරා නොක කම බෙ ගුළු ස්ටේ හොඩර මශර නොක එක් පද නිම නෙමේ එකගොතත් එක හිගා පොති
1: ශකරිය තිීකං අලුගොඩ වෙස් දෙම්ම මිතා හොට්ටා අලුගොඩු එක්සුම් බලාදීරු ප්‍රජෙක්් තිමාවශ් කන්න කියාවේ ෆුන් කොල එබ ෂයකරවා අලගු ටැක්ක ිනි මල්ගොඩ ෙනනුනි එබ ෆුන් බ සිටිය ෂයකරවා දෙන්මී ේ ෝඩ ුන් තෙර කො කොම් ේ ුන කන්න න කොම් යකම මශවර කරම නු කරම අල්ගු කන්නේගේ ොො ි ල එක මල්ගුන් මහක මිමශර කොල්ලින් මේ එන්වර්ම මිනිස්ට්‍රිය. දෙන් අල්ගුණ හිවනි ඊය නොනි හදදුවහු එන්වර්ම මිනිස්ටර් දෙවවිතෝ නොස්වරන්න බද්ධ කරවිත නනි නොස්වරන්න වාදමත් එවිත තෙවිදත්ව විදාලවී ඒක හමතිමන්න විදාල ෆොන්නානේ එකම ඉශාරය කොෆ්ව. වාහිතක විදාලය ෆොන්නානේ ඒයි අල්ගුම්මෙන් අස් හගිකතුක තරක්ගීග මසකෙත්ත කුරිය ගෙන්දං සීද කොංකපෙක්කම අගුණ හම හගිකතුක සදිය තෆසිල්කො දන්නවා කරන ඒක ඔලුම් සිදවාදන එවසච්චකි සිල්රුකොක්ගෙන් මේක නේ ගොතක කුරාණ කන්තත කරනු ඇද හෙන්නුවන සල්ගුම්මගේ දෙවනගම බොඩු සිටීග තරක්ගිය ගුළුම් හුරි මසකෙත්ත ගවාක් විදක්කඩ අලුම ගෙගුල මේ අබදස් එන්වාර්මන් ප්‍රටෙක්් කුරුමා සස්ටේනබලි ඩිවලප්මට් කුරිය ගැදීම ඒ ෆයින් බැලන්සින්ගේ එ බයිබේෆුරුන්න මී තිමාශිමයකුරුන්ගේ තෙරේ අලුගුමන්ගේ හිමනෙන් වාරමට අධ්‍යවේ සමාල්කං පහරෙක්ග මී පහගනුව ෆෝයදාන එනවස් ඒ මී ඉදිගලි කිිහාසකොප සලක ඉන්වගෙන් හම දිරියවල රයිතුන් දිරියවල හිසාප්ත කෙසබූර එම අලුගන හමගම් මිනිස්ට යගින්හන් දෙවවි ඒසාමනු තිබැවි රයේතුන්ගේ ෆීඩබක් නැගවී අල්ගොඩ විස්ටයකොතු ගැම මස්ට කෝඩරුනකි දුවහුන් දුවහ ඒ හිසාබ ගඩුග දිරියවලු වබේෆලුම් එම බේෆලුන්ගේ ෆෙනක් වඩේ කියනත්තෝ බේෆලුන්ගේ ලිවින් එන්වාර්මන්ට ගෙදොර ඒ ඒගෙන්වා පසේහ අවුද ගුලා මිකන්තත්ත රියයි කුරබ්වාෆ ඒ මිනිිෂන් නැගවි එහමීම සීද මේ බේෆුන්න වෙස්ටාව බෙව සරවාන අරුගුණ දෙම මි ෙනනලු දන්නවාලින් විදල ෙනවට කන තෙම සිටිය මලු දෙන්න මී අලු ෆෝඩ් කොල්ලම මි ප්‍රශ්ේ ගොත එනවස්සම ජවාබකි තෆසිල් ජවබ මිනිස්ටා අරවා ඇිය එහනවස් ජෙනරෙක්ලිය අලගුන්ම සියාසතෙක් ගොතුන් සරකාරුන් අබදුවෙස් තරක්ගීග මශ්තෙක්කෙත්ත නුවත් තරක්ගීයකි අල්ගුමගේ හිවමන් ඩිවලප්මන්ට කුරා කන්තත්තවග අල්ගුන්මෙන් හම මේ ගෙංගුලේනමේ වර ෆයින් ලයින බට් ඇත්ත සේම් ටයිම් ෆිටස් එක මසකත කුරණි කුරා තනකි නොවත කුරා මේ කුරා සරහද්දකි නාසුක් තිමාවට එෙන්ගො නොවත හිමාය කුරන් ජහේ පද හාස මේ කන්තත්තකෙන් හුරි තිමාවට එක්කම ව්ඥාම එහිසාබ ඉන්වගෙන් හමක් කුරියස් එකමක් ගෙතරේග එහෙන් හිසාබතක අලාබලෑරු වර බොඩ වර ගින ගොක්ගොතුන් වර තෆසිල්කොම් බලාප නූනි කන්තත්තක නොකරන ගලක හිසාබ ගඩුග මසකත කුරාකම් ගුවඥා එම ඉස්කන්දේනි මේ ජනරලී ඒන්වාර්මන්ට විහාස් ගෙල්ලුම් කුට කුඩවාන ගොතකම් මසෙක්ක කුරුම තරක්ගීග මසකතක එවර අලුගුණග අලගු එම දෙන්න වගේ තෆසිල් තේබේ ෆොන් හම කුරබාන මී සීදායගේ ඒගේ මසකතික නියතික කොබෑකම අඩුගට කරන්නේ එහ නම සම ඒසාබගොඩ කර රයිතුන්නම් එගවඩාන්නවා වරං හම මශවරාතක කුරවිගෙන් ජුම්ල ගොතෙක්ග මේ කුරවුණු මසකතගේ තෙරෙන් ගැසටෙන්ගේ මෝඩිස් මයිටයිම් ජන ජස්
2: මෙදුයිර මතයක හංගුරාම ෆෙෂුණු ෆෙෂික

0: මේ ප්‍රෝග්‍රෑම්ගෙ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
1: ආමුගොතේ ගාහනකි වරන් හඳාන්නේ තෙමිහේ බය දොස්තෝ ખાන් අනේ බය දොස්තෝ වොනොන්ජේ මෙල්ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුවස් හඳාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ ක්‍යාගෙන් බිල් කණ්ඩාලාෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදි රාස්ටස් ක්‍යාසාගේ හුරිහා මුවාමලාතේ ෆහිපේ මෙදුරිකු ෆහිපේ වරක් ෆහිපේ.

0: මේ ප්‍රෝග්‍රෑම්ගේ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
1: ආමුගත ගාන්න කි වරන් හඳාන්න තේ මිහෙ බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනොන්ජේ මෙල් ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හොඳගු කමෙ එකමුකු බිල් ත දක්කන්ත දුව හක්වස් හඳාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්නු වාන හඳාන් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವಿಸ್ ಫೋನ್ವೆ ಸಾರಿ ದೋ ಗೇಮ್ ಮೆಂಗೆ ರೀಚಾರ್ಜ್ ವಿಸ್ ಹಮ ಫಾಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿ ರಾಸ್ಟಸ್ ಪ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಾಹಿ ಪೇ ಮೆದುರಿಕೊ ಫಾಹಿ ಪೇ ವರ ಫಾಹಿ
2: ಉರುವಾನಾ ಸಾಯಿ

0: ಹಕೀಕತ್ತಿಗೆ ಕೊರ ಮುಳೆ ಕಮಕಿ ಮೀ ಬಾಕಿ ಬಾಕಿ ಗಾಂವ ತಕ ದೇಕೊಳ ಹಿಂಗೆ ವರ ಬಡು ಉದ್ವಾಣಿ ಅಸ್ಕರಿ ಹರಕ ತಕ್ಕೆ ಹಿಂಗು ಕಮ ಗಾದಿ ಮೀ ಹಮ ಮುಳಿ ಲೆಟಿನ್ ಅಮೆರಿಕಾಗೆ ಹುರಿ ಹಾ ಗಾಂವ ಕ ದೇಕೊಳ ಅಲು ಅಣಕ ಅಂಬ್ರ ಇಸ್ತೀವ್ ಮಾರಿ ಬಾರ್ ಎರಿಕಂ ಎಗಮ ತಮಗ ಮಚ್ಚ ಫತ್ತಂ ಕುರಾಕ ಮೆಕ್ಕಮ ಗೋವೆಸ್ ಬೇ ಏನಾ ಏಕಂ ಎಗುತ ಭಯಂಕರ ಬಾಫ ದಿಂಗ್ ಅದಿವೇಸ್ ಮೀ ಕಮಗ ಡ್ಯಾನಿಯಲ್ ಭಯಂಕರ ಬಾಫ ವಾ ಎತ್ತಂಕೊಳ ಮೀ ಅಮೆರಿಕಾಂ ಎಬುನಾ ಮತಿಂದಾ ಬೋರ್ಟಕ್ಕೆ ಕ್ಯೂಬಾ ಎದೆಕೊಳ ಹಮಲ್ ದೇ ಫೋನ್ ಉಳೆಂ ಫೆಷಮುಂ ಕ್ಯೂಬಾಗ ಫರಾತುಂ ಏಕಂ ಎಗುತ ನುಕುರುಮಾ ಅಂಗಾ ಫೋವಾ ಕಮುಗಾ ಎಹೆಂ ಕಮುಂ ಕ್ಯೂಬಾ ಎಗುತ ಎಂಗುಮಾ ಗುಳಿಗೆ ಮಿಸ ಏಕಮಾ ಎದೆಕೊಳ ಎಹರಕ ಹಿಂಗಾ ಫೋವಾ ಬುಮುಂ ಮತಿಂದಾ ಬೋರ್ಟ ವಟ್ಟಾದಾ ಫೋವಾ ಉಮಕಿ ಏ ಮಸದೆ ಕಮುಗ ವೆಗೆ ನುವಾಣೆ ಕಮುಗಾ ಡ್ಯಾನಿಯಲ್ ವೇ ಭಯಂಕರ ಬಾಫ್ ಏ ಹಮ ಕೊಮ್ಮೆ ಗೌಮ ಕವ್ಯಸ ಎಗೋಮಗೆ ಸಲಾಮತ ರಕ್ಕಾದಿರಿಕಂ ಕಷವರು ಕುರುಮ್ಗೆ ಹಗ್ಗು ಏ ಲಿವಿಗಿಂ ವಾ ಹಗ್ಗೆ ಕಮಶಾ ಎಹೆಂ ಕಮುಂ ಕ್ಯೂಬಾಂ ಅಳಾಫು ವಾಣಿ ಎಫದ ಫಿಯೋಳ ಕಮುಗ ಏನಾವೇ ಭಯಂಕರ ಬಾಫ ನವಾಸ್ತೇಕ ನೋದಿ ಹವನಾಹಾರ ಮೀಗೆ ತಿರಿಹಕಂ ಆಹಾರ ಕುರಿ ಹಿಂಗಾದಿಯ ಮಿ ಮಸ್ಲಿಯ ಮೆದು ಮಿಹಾರ ದೆ ಮಾ ಬೊಡಂ ಏ ಬೊಡು ಕಮಕಂ ಹದೆ ಆಗಿ ನಗ ಆಗಿ ರಾವುಲ್ ಕಾಸ್ಟೋಗ ಮಚ್ಚ ದವಾ ಕುರಂ ನಿಮ್ಮ ಇರುಗ ಏರು ಕೀವೆಂತೋ ಮಿದ ವಾತಂ ಏನಾಗ ಮಚ್ಚ ನುಕುರಿ ಭಯಂಕರ ಡ್ಯಾನಿಯಲ್ ವೇ ಸುವಾಲ್ ಕೊರ ಬಾಫ ಏಯಿ ಏನಾಗ ಮಚ್ಚ ಕುಸ್ಸಾಬಿತು ಕುರವೇನೆ ಎವ್ವೆಸ್ ಹೆಕ್ಕಿಂಗ್ ಏರು ವೆಸ್ ನೆತುಮುಂ ಏಕಂ ಏಗೋತ ನುಕೋದ್ ಗ್ಯಾಗಣಕ ತಿರಿಹಕಂ ಹಾರ ಫಹುಂ ಅಳಿಕ್ಕ ಮೀ ಕುರಂ ಉಳೆ ಮಿಕಂ ಕುರಾನಿ ಕಮ ಮಿಹಾರ ಭಯಾಂಕ ಮಿದಕ್ಕ ವಾಹತ ಕಿ ಮೀ ವಾರ ದೆಕೊಳು ಜೆಸ್ ನಿ ವಾಹತಕ್ಕೆ ಕಮಗ ವೆಸ್ ವೇ ಮಶೂರು ಗಾಣೂನಿ ವಕೀಲ್ ಡೇನಿಯಲ್ ಮಿ ಕಮಗ ಏನಾಗ ಹಿಯಾಲ್ ಹುರಿಗ ಭಯಾಂಕುರ ವಾಫ ದೆಂಗ್ ದೆಂಗ್ ಈಗ ಒಣ ನವ ಅನ್ಕಂಡೇಗೆ ಏನಾಯ್ಕಿ ಕೊಲಂಬಿಯಾ ಗರೆಸ್ ಗುಸ್ಟಾವ ಪೆಟ್ರೋ ಎಮ್ ಎಸ್ ಗಾಣೂನಿ ವಕೀಲಿಗೆ ಹಾಸಿತು ಮಸಕ್ಕೆ ಕೊದ್ದೆ ವಾ ಬೇಫಳೆ ಕಮಗ ವಾಯರುಗ ಲೆಟಿನ್ ಅಮೆರಿಕಾಗೆ ತಫಾತ್ ವೆ ಕಿ ಮಸಲ್ ತಕ ಬೇಗುತು ಏನಾಯ ವರಗ್ಗಿನ ಕಂಕಂ ಎಂಗೆ ಕಮುಗವೇ ಎಗುತು ಏನಾ ಭಯಂಕರ ವಾಹುವೇ ಬೊಲಿವಿಯಾಗೆ ಕುರಿ ಗ್ರೈಸ್ ಈವೊ ಮೊರೆಯಲ್ಸ ದೆಕೊಳ ಅಮೆರಿಕಾ ವರಗಿನ ಕಂಕಂ ರಾವಾಹಿ ಏಗಂಗು ತೆರೆಯಗ ಹಮನು ಜುಂಗ್ ಫೆದೇನ ಫದ ಗೊತಕ ಅಮಲ್ ಕೊಫ ವಾ ಕಮುಗ ಅದಿ ಈವೊ ಮೊರೆಯಲ್ಸ ಏನಾ ವೆರಿಕಮುಗ ಮಗ ಅಮಗ ಹುಣ್ಣೆ ವೀರುಗ ಏನಾಗ ಮಚ್ಚ ತಫಾತ್ ಏಕೀಕಿ ಬಾತುಗ ತುಹ್ಮತ್ ಕುರಮುಂಗ ಸೆಮ್ಮಿ ಫಹುಂ ಜುವಾಂಗ್ ಅಂಹಿಂ ಕುಜಕ ರೈಸ್ ಕಮುಗ ಮಗ ಅಮಗ ಹುಣ್ಣವಾಗೆ ನಹಮ ನೇ ದೇವೆ ಗುಳುಂತಕೆಂಗ್ ಹಿಂಗೆ ವಿಕಮ ಒಬ್ಬೆಸ್ ಈವೊ ಮೊರೆಯಲ್ಸ್ ಮಚ್ಚ ಕುರೇಫ ತುಹ್ಮತ ಕಿ ಏನಾ ಮಗ ಅಮ ದುರುಕುರು ಮಟ್ಟಕ ಅದಿ ಗಾಮುಗ ತೆರೆಯ ಹಮನ ಜು ಫೆದ್ದು ಮಟ್ಟಕ ಹಿಂಗಿ ಕಮೆ ಕಮುಗ ಡ್ಯಾನಿಯಲ್ಸ್ ವೇ ಏಕಂಗ್ ಇವತ್ತ ಭಯಂಕರ ಬಾಫ ಕೊಂಬೆ ಗೌಮ ಕವ್ಯಸ್ ಎಗೌಮಕ ಎಗೌಮಿಗೆ ಸಲಾಮಕಂ ಕಷವರು ಕುರುಮ್ಗೆ ಹಗ್ಗ ಅದಿ ಹಮನ ಜಿ ಹುಂ ಬೇಮುಗ ಹಗ್ಗು ದಿಬಿದೆ ಏರುಗ ಲೆಟಿನ್ ಅಮೆರಿಕಾ ಗೌಮತ ಕಿ ಅಮೆರಿಕಾ ಬೇನು ಬೊಮು ಕೊಮ್ಮೆ ಕೊಮ್ಮೆ ಬೆಸ್ ಎಗೌಮತಕ ಅದೇ ಕೊಳ ಕುರವೇನೆ ಗೌಮತಕ್ಕೆ ಗೊತ್ತುಗೆ ಒಣ್ಣನ್ ಜೆಹೇನೆ ಕಮಂಗ್ ಏನಾ ಗಬೂಲೆ ನುಕುರವ್ವಾ ಹೆಂಕಮು ಮಿಹಿಂಗಮು ದಾಹ ಕಮಕಿ ಮೀ ಹಗೀಗತು ಗವೇಸ್ ಇಸ್ತೀವ್ ಮಾರಿ ಬಾರ್ ವರಿಕಂ ಮಿಗಾಮತ ಮಚ್ಚಂ ಅಲು ಅಂಬ್ರ ಗೆನವು ಮಟ್ಟಕ ಅಮೆರಿಕಾಗ ಫರಾತು ಕುರಿಯ ಗೆಂದ ತಫಾತ್ ಏಕೀಗೆ ಹರಕಾತ ಮಿಕಮುಗ ತೆರೆಗೆ ಏಕುಲೇವಿಗೆ ವಾ ಕಮಿ ಕಮುಗ ಗಾಣೂನು ವಕೀಲ್ ಡ್ಯಾನಿಯಲ್ಸ್ ವೇ ಕಂಗೆಗುತ ಭಯಂಕುರ ವಾಫ
1: ನಾಜಿಮಿ ಕ್ಯೂಬಾಕಿ ಅಮೆರಿಕಾಗೆ ಮಿ ಸಲಾಮತ ಹೊಯ್ನು ರಕ್ಕಲೆಕ್ಕಮ ಅಮೆರಿಕಾಗೆ ಮಿ ಸೆಕ್ರೆಟರಿ ಆಫ್ ಸ್ಟೇಟ್ ಮಾರ್ಕೋ ರೂಬಿಯೋ ಸ್ಮಿಯೋನಿ ವಿತಾಳೆ ಫದೆಂಗ್ ಅಮೆರಿಕಾ ಇಮಿಗೆಂಗುಳೆ ಬಿರುದೆಕ್ಕು ಮಾ ಹಮಲಾದಿನ್ಗೆ ಸಿಯಾಸತ ಲೆಟಿನ್ ಅಮೆರಿಕಾಗೆ ಗೌಮತಕುನ್ ದೆಕೊಳು ಕಂವೆಸ್ ವಣಿ ಹಾಮ ಎಫತೆಂಗ್ ಸರಹದ್ದಿ ಗೌಮತಕುಗೆ ವಿಸ್ನು ಮಿಕಮುಗ ಮಿ ಹುರಿ ಕೊಂಗತಕತ್ತೋದೆ
0: ಅಮೆರಿಕಾಗೆ ಸೆಕ್ರೆಟರಿ ಆಫ್ ಸ್ಟೇಟ್ ಮಾರ್ಕೋ ರೂಬಿಯೋ ಭಯಂಕರ ವಾಫ್ ವೇ ಕ್ಯೂಬಾಕಿ ಅಮೆರಿಕಾಗೆ ಸಲಾಮತಂಗ್ ವೆನ್ನು ಒಕ್ಕಲೆ ಕಮುಗ ಅದಿ ಕ್ಯೂಬಾ ಮಿಯೊಣ್ಣನಿ ಅಮೆರಿಕಾ ವರ ಗಾತು ಗ್ಯಾಗಣಕ ನೋದಿಯ ಮೇಲ್ ದುರುಗ ಕಮುಗ ವೆಫ ಕ್ಯೂಬಾಗೆ ತೆರೆ ಹಿಂಗಾ ಹಾ ಕಮಿಗೆ ಅಸರ್ತಂಗ್ ಅಮೆರಿಕಾ ಎಸ್ ಫೋರಾ ಕಮುಗ ಮಾಕೋ ರೂಬಿಯೋ ವೇ ಭಯಂಕರ ವಾಫ ಹೆಂಗ್ ಕಮು ಮಿಹಾರ್ ಮಿಹಿರ ಮಸತ ಹಲ್ಲುಕುರು ಮಟ್ಟಕ ದಿಗಮಗ ದೇ ತೆರೆಗ ಕಿತಮ್ಮೆ ಗೀರ ಮಶ್ವರಾತಕ್ಕೆ ಕೊರವನು ಕಮುಗ ವಿಎಸ್ ಮಶ್ವರಾ ಕೊಗ್ಗೆ ವಾಹಕ ದಕ್ಕಾಗೆ ಮಸಲ ತಂಗ್ ಹಲ್ಲು ಉಮುಗೆ ಉಮ್ಮೀದು ನುವ ಸ್ನೇಕ್ ಕಮುಗ ಮಾಕೋ ರೂಬಿಯೋ ವೇ ಭಯಂಕರ ವಾಫ ದೇ ಎಗುತ ವಿದಾಳು ಮು ಎ ದೇಹವಾ ಹೆಚ್ಚಿಗೆ ಮಾನೈಕಿ ಬಾರುಗ ಬೇನು ಕುರು ಏ ಹಿಂಗಾಣೆ ಕಮಿ ಕಮುಗ ದೆನ್ ಮಿಹಿರಿ ಕಂಕಂ ಅಮೆರಿಕಾಗೆ ಫರಾತು ಕುರಿ ಎಗ್ಗೆಂದ ಗೊಯ್ ದೆನ್ ಅದಿ ಮಿಕಮ್ಗ ಏನಾ ಭಯಂಕರ ವಾಹುವೇ ಕ್ಯೂಬಾ ಮಿಕುರ ಕಮಕಿ ಅಮೆರಿಕಾ ದುಷ್ಮನ ಅದಿ ದೆಕೊಳುವೆರಿ ಗಾಮತಂಗ್ ಕಮುಗ ಅಮೆರಿಕಾಂಗ್ ಅಬೂಲ್ ಕುರ ಗಾಮತಂಗ್ ಏಗ ತೆರೆಗ ರಷ್ಯಾ ಚೈನಾ ಫದ ಗಾಮತಂಗ್ ದೆ ಮಿಹಾರ ಮೇಂಗುಣಿ ರಷ್ಯಾ ಕಿವಿಸ್ ದುಷ್ಮಣಕ್ಕಂಗ್ ಅದಿ ಚೈನಾ ಕಿವಿಸ್ ದುಷ್ಮಣಕ್ಕಂಗ್ ದೆನ್ මිපද ගාම තහුගේ ජාසුසි මරකොස්තන් හදෑගෙන් කිවබාගේ තෙරේ හිංගාකම්ගේ තුහමතු වේ මා කෝරෝබියෝ කිවබාගේ වෙරිගේ මච්ච කොරවාෆා එහෙන්කම මිවෙස ඇමරිකාගේ සදාමතන් ඔය වර බොඩු නොරකලිකම්ගා එනාවේ බයං කොරවාෆා আদি කිවබා කී මි ටෙරරිසම් ගේ මසකෙත්තන් එගම්ගේ තෙරේ ගහම් ෆුලා දයරග හිංගුමන් හුද්ද දීගෙන් আদি එකං කමුගේ දවලතුම් වෙසම බෑරි වෙගෙන් එපද කංකං කොරාගාම එකම්ගේ තුහමතු වේ ස්වේ මා කෝරෝබියෝ කොරවාෆා දෙ මින් එවස් කමගේ මච්ච සීදා සාබිත හික්කෙන් එවස් ෆරාතකුම් මිහතන දක්කා නොආරුග මිබාවතුගේ තුහමත්තම් මි කුරේමුන් මිදා තීවේ මිකමා ගුලුවාෆා කිව්බාගේ ෆොරින් මිනිස්ටර් බ්‍රූනෝ රොඩ්රිගේස් බයංකරුවාාවේ මී හුරි හා වාහකතයකි මී හම කණඩයිලිගෙන් දොගෙක් කමුග මීන් එවෙස් වාහකගේ එවෙස් භාවතගේ එවෙස් තෙදෙන් එවෙස් මින්වරකනුව ස්නෙක්කමග වේ රොඩ්රිගේස් බයංකරුවාහ මි හුරිහාකමගේ බේනුමකි සියාසී කුළිවරෙක් කුළෙගෙන් වකිබයිගේ විෂ්ණුම් වකිගොතක අඹරුවාලයාගෙන් බිරුදක්කයාගෙන් අදි භාරග බේනුම් කොක්ගෙන් කියවබාග මිහාරමය වෙරිකම් වට්ටාදුම්කමග ස්වේ රොඩ්රිගේ ස්වාහක කොරොබා මී කඩයලිගෙන් බැඩ ලගවාමි උසුදා ගානුන්තකා හිලාහකම එකමශා මිබාතුකංකන් කොරවගේ නවානය කමන් එනා වේ බයන් කොරොබා ද මෙයොති සරහද්දී ගමතහගේ විෂ්ණුම් මිකමග මිහුරී කොංගොතකත්ව බුණවේරුග හගිගතුගේ ඇමරිකාය මිහිංගා කංකමා අදි මිගෙන්ගුලේ සියා සතාමිපද කංකමාමද සරහද්දී ෆෙම්බරුගේ බොයි වර බොලති නුරුහුන් තෙරිකං ඔෆෙදිගෙන් ගොස්වා ඒගොතුම් මිකමග පාහකුරෙන් එබදේ එම ෆොර්තම දෙෙන් කිව්බා කිව්බාග නුරුහුමන්ගේරු ගහම් පාහකුරෙන්ගේ බදේ බ්‍රසිල්ගේ නුරුහුම් වෙස් ඇමරිකා මිකුරා කංකවු මච්ච වර බොඩන් එබොයි කමග බ්‍රසිල්ගේ රයිස් ලුවිස් ඉනාසිය දූ දඩ සිල්වා මිකමා ගුලයතුම් වාහකදකමු එෙන බයංකරුවා පවේ වකිගම තහ කී නොත වකිගමතහගේ බිමකී ඒයි ඇමරිකාගේ මිල්ලිකෙක් කමග බයංකොන් එබාවත වාහක දක්කාකමග වානමදින් එබුණා ඩිමොක්‍රසියකී ඒ කොබෑතෝ ස්තිවමාරී භාරග බේනුම් කොක්ගෙන් ස්තිවමාරු හිංගයාගෙන් බේනුම් වාහා ගොතකා ගාමතහුගේ එතරේග බේනුම් වාහකමෙන් ඇමරිකාක් කුරවෙන ගොතන් ඔන්න ජෙහෙකමග වානමදෙන් දුනියග හමය උසූලකී කොබෑතෝ වේ ලුල ඩසිල්වා එකන් එකොත බයංකොරවා ස්වාල් කොරවාා අදි මිවාාතුව කංකමකී මී එවෙස් ගොතක බජයාගෙන වෙන්නේ සරහදදි ෙම්වර ගෝස් මිකමු මච්ච වර බොලති නුරුහු එක්කම එක්කමග ඒනාවේ එකන් එකොත බයංකොරවාාද මියායිසාබ කංකං හුරීරුග අදිවස් පාකුරීගෙන් එබදේ කිව්බා දෙකොළම් මිගෙන්ගුල මුදා සයාසතාමයතු හගීකතු නුරහි වේ මෙක්සිකෝගේ පරාතුම් වෙස් වර බොඩ මෙක්සිකෝ ගරයිස් කෝඩිය ෂේන් බෝ මිකමාගුලයකුතුන් වාාගදක්කමු එන බයංකොරවාා වේ ඇමරිකායි මිකුරා කංකම් මිකොත කුරිය ගෙන්දීකමග වියස් කිවබාන් එහිතරිකම් ෆෝර් කොද්දින මටකා මෙක්සිකෝගේ පරාතුම් මිහාතන වෙස් කොෆවා කංකමායක අදි කුරියන් ඔයි දුවස්තහුග තෙරේම් වෙස් වර බොඩට එහිතරිකම් කිව්බාය ෆෝර් කොද්දන එකමග එකකං හුට්ටා නුලා අනිකමශා ඇමරිකා කිතම්ම රුලියයකමග වියස් මෙක්සිකෝ ඔන්නානී කිව්බා එකුගකම වේෂෙන් බෝම් එකන් එකොත බයංකොරවා ආදියස් බයංකොරවා වේ ඇමරිකායින් දතිකුරුමුගේ ෆියෝල් අලා ආමුරජිතුන්නන් එක එකච්චක දතිකෝ මිපදෑන්කංගම් මිකුරාකුරුම් මී මෙක්සිකෝගේ පරාතුම් බයාගන්න අනකමෙන් නූකමග වෙස් ඒනා වේ එකන් එකොත බයංකොරවා දෙෙන් මෙයොතී නිකරාගෝ ග්‍රයිස් ඩැනිල් ඔර්ටේගා මිකමා ගුලයකුතුන් වරන් නුරුහුන්තරිය වඩාගෙන් හුන්නවා වාහක දක්කමුගේ න බයංකොරවා වේ ඇමරිකා ගස් ඩොනල් ට්‍රම්පකී හගීකතුගම් මිහාරු හම විෂ්ණුන් ගෙල්ලි මොයෝයි හුන්නවි බේෆුල එකමුග ඒනයිකී රයිසගේ මගාමග හුන්නවන් එකශීගෙන් වා බේෆුල නූකමශා එහෙන්කමුන් මිපද බේෆුලක් මිනිමවා කංකමා මිපදෑන් මිකුරා කංකමකී මී හම ස්තිවමාරී සියාසතුගේ මති දරජය එකමුග ඒනාවේ බයංකොරවා ඉඟ වඩාන්නවාන කන්නේගේ ඔර්ටේගා දෙකොළ වනි ඇමරිකන් දතිකරුන්ගේ ෆියෝල් අලාාපේනක දරින්නාද කොළඹ ස්වනි දතිකරුන්ගේ ෆියෝල්තන් අලාප මියහතු කංකංගෙන් ඉරුග ඇමරිකයා ගෑක් ගාමතකමග බෙලවේ අදි සියාසතුගේ සියාසතාවස් ඇමරිකාගේ සියාසතාවස් වරන් එක්ගොයික්කමෙන් හුරිකම බෙලවේ ආජෙන්ටීනාම්ස් මෙයොති මිකමාමද නුරුහුම් ෆාල් කොෆ්වා අදි කොළොම්බියයා ගරයිස් ගුස්ටාව පෙට්‍රෝවස් මෙයොති මිකමා නුරුහි වඩාගෙන් වර බොඩ වාහක දක්කවාහ මිවාාතු කංකම කීමී බිරි දෙක්කුමගේ අමලෙක්කමශා ඇමරිකාය මිවාාතු කංකං කිව්බ දෙකොළ කොරන් රාවා අදි බිරුදක්කා මිභාවතුගේ භයන්තම් ස්තිවමාරී භයන්තක පදයන් දේහවාහද භයන්තක දිරුම කියයේ කොගෙන් වානකමෙන් නූකම් ගොස් ගුස්ටාව පෙට්‍රෝ වේ එකන් එගොතා භයංකුරවාා
1: නාසෙ මේ කිව්බායා ඇමරිකායා දෙමෙදු මේ සමාන් වී දෙකොළවරිකම නිවමගේ නුගෙනුගේ මෙොලනීම කීවගෙන්තෝ
0: එංගුඩා නොවා නවාසයක වන්සස් අවවන ආහාර කියෝබාගේ ඒරුගේ රයිස් බටුස්ටාගේ වෙරිකන් කොමියුනිස්ට් ඉංගලාමකුම් බදල් කොල්ලෙවි බේපුලය ගොතුකු පාහකොරේ පති ෆිඩල් කෑස්ට්‍රෝ එහෙකම් ෆිඩල් කාස්ට්‍රෝ දෙම් ෆෙට්ටෙවී සෝෂලිසම්ගේ හරකඇත්ත කියවබාග තෙරේ ගාදි වෙරිකන් හිංගුම නිසාමාය පදකංකම් වෙස් එගතුක කුරිය ගෙන්දෙවී දෙ ඇමරිකන් ගබූදු කොරමුගේ බදේ කොමියුනිසම් නොත සෝෂලිසමග උසුල්තන් හිංගාකමග වානම එයි ඇමරිකාග මි ඔන්න මිනිමම් ව්‍යවාරයා අධි ඩිමොක්‍රසියයා මි පදහම හුරිහාකමක් ෆුෂුවරාකමෙක්කමුග එහෙකමුන් හොදුමුක්තාර වෙරිකමෙක්කමන් ඇමරිකෑන් ගබූල් කොරා ෆිඩල් කාස්ට්‍රෝග වෙරිකං ගෑගනකම් සාලිස් අහර දුවහන් කිව්බාග දෙමිගෙන් ඇ අවම කියයේ ඇමරිකෑ වරබොට බොදුගරිහුමක වෙෆෝයික්කමේ දෙන් එබුණා හොදුමුක්තාර වෙරිකමා මිපද කංකමග මස එම බොඩුවගෙන් ගොස් දෙගවමග දෙමතුග සූහ නුවේ නෙපදෑම් බොඩ දුෂ්මනකමෙන් උපදිගෙන් ගොස වාකමග පාහක් කොරවිගෙන් දියයි තෙහෙන්න මස්මිකම පාහකොල්ල ජෙහේ තන්කොල මී ඇමරිකන් රුහයකම ගවානම ඩිමොකරසිී නෙතැස් අද හොදුමුක්තාර වෙරිකම හිංගි ගවස් ගල්පුගේ අරබි ගවමුතන් ඒ හම එම රඟාලු සියාසතෙන් ගෙංගුලය අදී වෙරිකමගේ නිසාම නිසාම් ගස් මාවඩු මස්සලතකෙන් නෙක් ගමතකය ගොතුක ඇමරිකයන් දෙකම මෙදනී ඇමරිකාය ගෑගුලුමෙන් ඔයගෙන් රයිතුන් ෆිත්තාගෙන් හොදු මුස්තාර ගොතෙක්ගේ ඇමරිකා බුණාගොත වෙරිකන් කොද්දේ කොම්ම ගවම කියයේ ඇමරිකාගේ ගෑ එක්වරි අද රොහමත්තරි බෑවරිය ගොතුගොවා උසූලෙන් ඔයෆා ඇමරිකායින් මි නුරුහෙනි ඇමරිකා බුණහාකමකන් එබස් නොවා ගවමතක් කම්මස් පාහකරයගෙන්ගේ බදේ එහෙකම හගීගතක වෙගෙන් දිය ගොතකි ෆිඩෝ කෑස්ට්‍රෝගේ වෙරිකම් බදුල් කුරුමට්ටකා ඇමරිකාගේ ෆරාතුම් වේ එතක ෆාර අස්කරි ඔපරේෂන් තන් හිංගා ෆයගතුම් බේ ඔෆ් පිග්ස් ඉන්වේෂන්ගේ නමුග කිව්බායන් ඇමරිකාගේ සිෆැන් අරාගතු මට්ටකා අධි බාගේ හරකාතන් හිංගමුන් දිය ෆරාතකන් හතියාර් වෙස් දීගෙන් එෆරාත වෙස් බෑවරි කුරුවාගෙන් ඒරු හිංගේ ඔපරේෂන් තබ් වෙස් ෆේල් වගෙන් ගොස්ස වාතීවේ මිකම ගොතී දෙගවමග දෙමිඳග වර බොඩු දුෂ්මණකමෙන් උපෙදිෆා එ නතිජා ගොතුම් පාහකරයගෙන් දිය එතක බෑරු කිව්බාග රයිතුන් ගම් දූකන් ඇමරිකන් හිජර කුරිකම් වෙස් ෆ්ලෝරිඩාග මියදස් කියවබාගේ එතක බෑ රයිතුන් දිරිවලුම් දාෑරුග එකතුන් හිජරකොක් ගෙන්දිය දෙම ෆිරිකන් උෆන්වී බේෆලයකුතු පාහකරින් මිදනී මියදගේ සෙකරටිය ඔ ස්ටේට් මාක රූබියෝ වෙස් රූබියෝ එක හම ස්පනිෂ් බහුම් වාහක දක්කා කියවබාගේ කියවබාය නිස්බවා බේෆලකමග වායරු ඒනග අමිල්ල ගවමා දෙකොලා මිවාාතු කංකන් ස්තිවමාරි හරකතන් හිංගා හමදදී හගුරාම් කොරුගු විෂ්ණුවෙන් ඒනාගෙන් ගොලම මිදනිමි කොම්බ ාවතක කමෙත්තෝ බොනේ වරගෙන පරාතකුම් වේ ස්වාල් කොප්ා තිමාග අමිල්ද ගවමා දෙකොළ බේරු ගවමක නිස්බේ වැවුණීති වෙද මා මොළු කමෙක්කමක බලාා ඒ හිංගා කංකමා එදේ හරුකශ භයන්තකා අධි කුරා භායභාතක ජෙස්සුමා මෙවාදය කංකම කීමී තිමාගේ තිමාගේ උපන් ගවමා තිමාගේ අස්තු අහුදුන්නා එතක බෑරු ආයිලා මීහුන්න වෙස් හම ඒනෑගේ පරාතුන් එතක බොඩති ගෙල්ලුන්ට ලිබේන කමෙක්කමක වායරුග මී එවෙස් ලදෙන්නෙක් ගොතෙක් රෝබියෝ හිංග මුන්දා හරකාතකගේ ගොතු ගොවෙස් බයි පරාතකුම් වේ එකන් එගොතා පාහග කොප්ා
1: නැසේ මේ ලැටින් ඇමරිකාගේ ගෞමතකන් ඔති ඇමරිකාය මේ කියමන් වෙගෙන් ඇමරිකා අංගාගොතන් අමල් කුරුන්තෝ මිහාරුගේ මිහාලත බලායරු
0: ජමාන් සුර ඇමරිකාගේ සියාසතුක තෙරේග ඔන්න විෂ්ණුවෙන් මී මන්රෝ ඩොක්ටරයින් අශාරස්තෙක තේවිස් වනහරු ඒරු ඇමරිකාගේ රයිස් ජේම්ස් මන්රෝ ඒනා යුදාන කුරෙවි සියාසතෙන් මී ස්ටේට් ඔෆ් ද යූනියන් ඇඩ්‍රෙස්ග ඇමරිකාගේ ලෙටින් ඇමරිකාගේ මි ගවම තහකී මී ඒග තෙරේගේ සෙන්ට්‍රල් ඇමරිකාය අදි දෙකුණු ඇමරිකාය කෙරිවියන්නා මි සරහදතාකී මී ඇමරිකාගේ භාරවරිකන් ඔන්න ජෙහේනේ සරහදතකය ගොතුග ඒනා වේ මන්රෝ වේ එකන් එකොත බයන් කොර එහෙකම එසියාසතු ඇමරිකාගේ හම ගෙන රයිසුන් දමහට්ටම අන්නකම ගවනී මෙබුණා ඇමරිකාගේ බැකයාඩේ නුවතක් කුණියලා ගොඩේ බුණා පද ගොතක්කම් මිගවමතකා මෙද කුරින් අමදු කොෆවාකම වෙස්තපාත එකේ ඇනදිිස්ටුම් වේ එකං ගොත පාහ කොප්ා මිගවමතකම් මිජහෙනී ඇමරිකායිම් බුණාගොතන් හදන් අදි ඇමරිකාගේ ෆෙම්වර්ද මුදා අක්බොඩකො ගමතකං එතෙරකො වික්කුම ගෙහුද්ද වෙස් දේන් එතක ඇති අද ගමතක ආමරයිතුන් ගන්නන් මිපදයන් කංකං හිඟමුන් ආස් මිහාර මිනුන් ගොතකම් මි කංකං කුරුමගේ විෂ්ණුමේ ලැටින් ඇමරිකා ගමතව ගෙතරියග වකින් හාසකොන් අලංගන්න වෙරින්නා සරුකාර්තව කිබෑග උතුමුන් අදිවස් භාය භාවතුගේ ෆිත්තුන්ත කුරිමැති කුරමුන් ගෙන්දනීකම ෆාහක් කුරින් ගබදේ මිහුරිහාකම කී මීහම ස්තිමාර හිඟුන් කමග වායරුගා මිෆහකං ආස් ලැටින් ඇමරිකා ගමතකාමේද බුණයුගේ මිදනී මී බනානා රිපබ්ලික් තකේ ඒ ගෞමන් බේරන් එක්ස්පෝට් කරවේ මාබට උපෙද්දුන් තෙරිකමෙන් නොවේ ගෑගනක දොංකයෝ පද මද භාවතේ ෆියවා දෙන් අද ගෞම ලිබේ ආම්දනයකුන් දෙකොල නුජහේ දරණ ඉන්තිහාය බොඩු ගෞමගේ එතරේ හමන ජුහන්තන් එහා බොඩු වෙරිකම් බදගුමගේ නිසාමස් මේ ඔන්නනී වරගෙන පහර බොඩු බොඩති හමන ජුහම හමන ජුහන්තක ගෙතෙරෙන් අද ඉන්තිහාාවක වෝටලම පහ වෝටම නතිජයමද රයිතු මගමත් මගතම් මච්චන් නොකුමේ ඕටක නතිජ ගබුල් නුකරානය කමන් අඩු ෆලා මිවාතු හමන ජුහන්තන් අබද සිංහමුන් දාගමතක ගොතුක මිගමත බාවන් ඇමරිකාය බේනුම් ඒරන් ඒරම් මෙවාගොතකී ඇමරිකායින් බේනුම් වාගොත මිගමතහුග සියාසත ඇමරිකා එක්කොළන් අබද ඔන්නාන තීවේ ඒගොතුක එකම් භාවවෑගෙන් මිමුණා ස්තිවමාරි භාරවරිකං මිගමතක මච්ච ෆත්තෑගෙන් කුරිය දියුම් මී ඇමරිකාගේ විෂ්ණම එකමුග තපාතයක පරාතකුම් මිගෙන්දනී එකන් එගොතා බයං කුරමු.
1: ناظرین بارا بڑا شکریہ آئیں گے تو حصہ کالی معلومات میں دکھا دنیا کھڑی کے پروگرام کا امی پالا علی کیوبا کی امریکہ کے سلامت ہوں گے نورک کلے کم ابنوں امی معلومات مہم معلومات کے لیبن کم گے امید گاوا کیولانا والسلام علیکم

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: ජවග මිස්මෑන් විදල්වනී හාක පහුසු මනකි මියතියේ කලේෆන් හිප්පවාශ මන එබේලකු ඉබ්‍රී බහ වාදක්ව අන බේලෝකම වාහදක්වනී මේ අර බහන් එන්න ස්මල්ල සමහතල ඇදබේ කලුන්න එබේ කරග එබේ කලුගේ බස් ඉල්හමකො දෙබා මියති ඒ පහුග ගෙපුලු බිනාක ්‍රහමකො නිම්මවී අද ගෙපුලු ඒ වකිසාාවක දිය මරෆාන ඇපපුලු හිසාව නොෆෝරුවීම් නොෆෝරාතිය කලේෆානු එතනු ඉතුර හිලේ බාවාගෙන් ගෙපුලු බිනාක ්‍රහමකරව ඒ හගේ ඔවන මදමිකිය මකාම ඉබ්‍රාහිම නොති බ්‍රෑන්ෆානුගේ ෑතිලයා අසරපුලු කුරින් හොරි එහිල ඒක තිමර විදාලවන හගේකත එතනු කලේපානු ෆෑම්පපුරග අසරු හොරිකම අරි පහුන් මිස්තකුන් ඒගේ ඇක්කාතා මිහි හදමුන් දිමු නතිජයගතුන් ඒ අසරු කොඩය හොරීකම මිහාරස් හජ්ජ වඩන්නවා බේපුන්න ඒ නිශාන්ත හොන්නාන ෆෙන්න්න. ඒ පහෝග ඒ බ්‍රෑෆානු එකලේපාන් දරිකලුන් ස්මලිෆාන් විදාලවනී මේ රීති එම පුරිහම අධි සාපු හිලෙක්ගෙන්න්නාශ. හජු ලස්සත් හෙටුම බෙකුතු දෙ එකලේ ානු වඩාගති වඩාගෙන් වඩයන් ෆෝඩන්නවර මේ ති හිල ති ඔන්නවා අතනුක දෙ ස්ම ාන ම ෙක ස්වාල කරව ස්වාල කරම එකලේපන දල්වී මන්දස් මනතාල හිල එකලෙපාන
1: බවල
0: දෙ අන රිවාාතු වාදමජ්ජිය එකලේපාන හජු රසත් බෙට්ටුම මේ ගස්තු කර විහිදු එකලේපාන නිදාමිවනි අබු කුබයිස් වර බදය කලම කලේපානටක තිමන්න ගතුකයි බොතය බදීයයි නුවත මේ අදා කොරංජිහ අමානාතේ දෙන් එතනුන් එකලේපාන හිද්ද ගෙන්නවා ඒ හදර ලස්සද මකාමග බෙහෙට්ටවීකම ඉල්මරින් බයන් කරබාපම ඇති
2: මෙහ රාගොන්මෙන් එවවාහකයක මිදක්කෙන අනේ ආත්මී ඉබ්‍රාහිම් අලෙහි සලාම් ගෙෆ්ලු බිනාකුර වීරුග ඒ තැනකි කුරින්වෙස් බිනාකුර එෆාවා තැනකි ඒ අසාසේ අල්ලා සුබාන වතාල ඉබ්‍රාහිම් ෆාන මේ ඉල්හාම්කො දෙක්කෙවි ඒකන් අගොන්මෙන් මේ දලියල්ල බේ කීර්ත් කුරවානුගේ සුරතු බකරාග සතේ හතාස් වනායතුමස් වයිදර්ෆා ඉබ්‍රාහිමුල් කවායිද මිනල් බයිත් අල්ලා හංගවනි ඒ මනකි ඒ බිංගලුන් එතන් උෆුල්ලවා ඉමාරෙ කුරවික දෙංහම ඒගොත අත රිවා කුරවා ෆුන්නනි ඉන්න අව්වල් මන් බනල් බයිත ආදම් එ ෆුරතම ගෙෆුලු බිනා කුරවී ආදම් අලෙහි සලාමෙ වකීල දෙන් එහෙන් රිවායත මි බනතුල් මලායිකත් බබ්ලහු ආදම් අලෙහි සලාම වර කුරින් මලායිකතුන්නේ ඒතන් බිනා කුරවී දෙන් හම මියා ගොඩගෙන් වහුබුණු මුනබ්බිහුගේ රිවායතු ගොන්නනි අව්වල් මන් බනාහු ශීස් බුන් ආදම් අලෙහි සලාම් ආදම් ගෆානක දරිකලුම් ශීත් අලෙහි සලාම් කම මි රිවායතු එකම මි වහුබුණු මුනබ්බහුගේ රිවායතකී අල්ගොන්මෙන්ගේ මි ඉල්මරේ ගාතුග එහා ගදරු කොරවේ රිවායත නුම් එවර අල්ගොන්මෙන්න කුරින් මියා බේෆලුන්ගේ රිවායත එයිමා මුහිම්මු රිවායතකම බෙලවෙනි හමේ ගොත අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අස් ගාරිහුන් රිවායතුන රිවායත ගොනනි බාසල්ලාහ් ජිබ්‍රීල් ඉලා ආදම් ෆාමරහු බිබිනායිල් බයිති ෆබනාහු ආදම් සුම් අමරහු බිත්තවාෆ් වකාල අන්ත අව්වලුන් නාස් වහාද අව්වල් බයිතින් වුදාදින් නාස් එම ජිබ්‍රීල් ගෆාන ෆොනුවා ආදම් ගෆාන අල්ලාහ් අම්ර් කරවනි ගෙෆලු බිනා කරවම දෙන් ආදම් අලෙහි සලාම් ගෙෆලු බිනා කරවවා එතාග තවාෆ් කරවම අමුරු කරවම තවාෆ් කරවවා හෙද්දෙවි දෙන් එයා ගුලිගෙන් මේ ජිබ්‍රීල් අලෙහි සලාම් විදාළුවේ කලේෆානකි මිදුණේ මතීග ලෙව්වි ෆුරතම ඉන්සානායි আদি මී මිදුණේ මතීග ඉන්සානටක එමිහම් අලකොන් කරුම ලෙව්වුණු ෆුරතම බිනායි ඒ මීන් අලකොන් මේ ෆතහුල් බාරීග අන්න වාහකේ මී රිවාය මී ඇසෝති එහෙම මීන් අලකොන් මෙන්න ඒ බෙන්ගේ මී ඉබ්‍රාහිම් අලෙහි සලාම් ගෙෆලු බිනා කුරුම් කුරින් ආදම් අලෙහි සලාම්ගේ සමානුග ගෙෆලු වනි බිනා කුරේෆාක අද දෙන් හැම ඒගොතන් අල්ගොන් මෙ මී වාහකතක දායරුග අල්ගොන් මෙන්න එගේ ගෙෆලු බිනා කුරවල් නිම්මම ෆහුග මක්කාගේ අමාකම මක්කායකි දායිම මී මුස්තකිර් අමාංකම ගොන්න තනේ ගොතුග වුම ඉබ්‍රාහිම් අලෙහි සලාම් දුආ කුරවි আদি මේවායින් එතාගේ අහුළු වෙරින්න රිස්කු කරවම අල්ලා සුබ්හාන ව තාලා ගරිහු ගවස් ඉබ්‍රාහිම් අලෙහි සලාම් දුආ කරවි আদি දරිෆස් කොළු ඒ ඉබ්‍රාහිම් අලෙහි සලාම් ග දරිෆස් කොළු බුදන් අලකන් කුරුමු සලාම කො දෙවම වෙස් දුආ කරවි එමෙ මී කන්දතා කී සල්ගොන් මෙ මිකා වගතෙග් ග හඳාන් කරෙන් ජිහෙ කමෙ ඒ මී බුදන් අලකන් කුරුම කී අල්ලා ශරී කුරු එකම සලාම කරවම දුආ කරවි හැම ඒගොත අල්ලාහු ග රිස්ක රෝදි බරකයන් ඉතුරු කරවම මී මක්කා ගහුළු වෙරෙන්න අල්ගොන් මෙන්න මිය දොස් එකන් එබ ෆෙනේ එහෙම වීම අල්ගොන් විවාහක මිතාග මී හඳාන් කරම් මි ජිහෙනි আদি මක්කා කී අමාන් තනෙක ගොතුග ඔන්න උතුම් වෙස් ඒ ඉබ්‍රාහිම් ගෆානුගේ දුආගේ අසරුකම අල්ගොන් මෙන්න මිතාග බුණෙවෙන් එබෙන් ඒ එකලේ ෆාන් ඒ ගොත දුආ කරවීම එකංකන් අල්ලාහ් සුබ්හානහු වතාලා